හුන්න මිබුණා එච්ච නිකං හොරෙති බෑ මිහුන් හඳාන් කුරා නුවේ අද අහුරෙන්ගේ හොරිහා කමේ අල්ලාහං අහුරෙන් වකීලු පුරමේ හමකශවරුන් අල්ලාහී අලුතකුන්ගේ කන්ත මොළ බල්ලවා වඩුගෙන්වා රස්කලාන්ගේ

එබහී කාෆිරුන් එකකු අනෙකකා අරාරුම් වානේ හිඳු හඳම කුරාශ ෆහ එවරුන් කුරෙ නිකමිතින් බොඩාවගේ බොඩුන්න බුනානෙති හම කශවරුන් තිමම්මෙන් වීතිය බෑමීහුන්න තබාවගින්නේ ෆහෙමි අලිෆානුම් බයි නමවෙස් තිමම්මෙන්ගේ කිබයින්තිය බෑමීහුන්න දුරුකොත් දෙවිධාන හිජිත්.

මීහුම් වෙලින් හෙද්දෙවි රස්කලාන්ගේ දෙන් මනිතික්කකුන්නේ දෙන් ගඩු ලේ කොළකුන්නේ දෙන් එකලාන්ගේ තියබෑ මීහුම් ලකුදින්ගේ ගොතුග මෑමීහාගේ බඩුන් නෙරුවතේ දෙන් තියබෑ මීහුම් බොඩුවේ පුරා ෆොරිහම වුමා හමය ෆෝරුමටකයි දෙන් තියබෑ මීහුම් මුස්කුලුන්න වුමටකයි අදි ඒග කුරින් මරුවා මීහුම් තියබෑ මීහුන්ගේ තෙරෙන් වේ අදි තියබෑ මීහුම් කඩ එළිගෙන්වා මුද්දතක ෆෝරුමටකයි අදි තියබෑ මීහුම් විෂ්ණුමටකයි.

අදි මරු ගන්නවා රසකලාංගේ අදි එකලාංගේ කමකන් නියා කුරවෑෆිනම ෆහ ඒකමක වහේ කුරවවාකං කෂවරී වාශයේවේ දෙං එකම වෙදේ.

0: මිහුන් නරකයාගේ දොරතකුම් වන්නාශ එතාංගා අබද දෙමිති බෙනෙමි ගොතුගේ ފަހެ އެއީ ކިބުރުވެރިން ތިބުމަ ހާދަހާ ނުބައިވެގެން ވާތަނެކެ
1: ފަصْބިރ ޢިންނަ ވަޢْދަ ﷲ ޙައްޤު

බෑ මීහුන්නටක නාම් සූෆි ලෙව්වි රස්කලාන්ගේ එයිතිය බෑ මීහුන් එයින් බයිතකෙච්ච සවාරුවේ අදි එයින් බයිතකෙති කෙවමටකයි.

බෑ මීහුන්නම් මං පාතක වේ. අදිතිය බෑ මීහුන්ගේ හිත්තවගාවා බේනුන්තක. එතකෙතීගේ මතීගා දතුරුකෝ තිය බෑ මීහුන් ෆෝරුමට්ටකයි. අදි එතකෙතීගේ මතීගයියායි උළඳු තවගා තිය බෑ මීහුන් එත්තනුම් අනෙත්තනම් උෆුල්ලේ.

0: එබැන් ආජෙන්ටීනයි සාධ ඉංගලන්ඩුන් හය තින් සීදා ගෝල කුරේෆල් ෂෝට්තක බල ආජෙන්ටීනයි හය ඉංගලසි නවති තිම් පහර තින් ෂොට් නැගි ොති දෙ පොසිෂන් ගත බෝල ගෙගුළු මෙම්වර බදායරුව බෝල ආජෙන්ටීනයි ගෑගන කම්මචක කොළවන ඔවතු තෙන ෆස් දොලස් හතර පසට නොත සතේකුම් ෆස් දොලස් හතර මි ගෙගුළවුණ ආජෙන්ටීනය තිරිස් හයම් යති අන ඉංගලසින බෝල ගෙගුලයිව පස් කොරේ ොලින් මර බදර ෆස්සතයක හිද්‍යිය අපාස එබැන් ආජෙන්ටීනයි කොෆ හෙනම සිංගිලසින් කොරේ ොති තිින්ස්තේක් එතිරිස් පස් මීගත පස සාබ්තකු හම ආජෙන්ටීනය කුරී ගොලෙන් දන්වාදමගේ පස් එකවරසියනවත පස් කිහාාවරකන් හේ බරාබර දඟල දේම්වා මීහෙත් දෙවුණි අනුවදිය තින් පසට බොල ඉගේත ආජෙන්ටීනාගේ ඉංගිලසින් බොලනි අඩ්ිය හතර පසට එක හුරියාකමගේ සම කුරීග මෙහුරී හම ආජෙන්ටීනයගේ
1: කොළව තරේක ශක සපොට් කර
0: අලුදේ සපට් නොකන විස්ටීමකගේ තලුන් කොම මොලුවන් බැන් වාටිය මිතර ගුණේ
1: මෙරඟල හම මේ ෆාහුගේ කබරතක බයා ලෑරස් මේ අනෙහෙ බ්‍රේකින් නිියස් නුනි කුල්ලි කබරකක්වාකා කබරෙන්නේ ඇම මිනිස් එන්ගේ හබර් මේ අනේ ආජන්ටීනා මොළුවිකන් ෆයිනල දියකම් පහු අගුතු ඉද ඒකු සීනු කරන්න කන්නේ ස්කෝදිමා කරා ර ඇත්ත විස් අරුවන හිමනි බොඩ ඉංගලන් මොළුවන කම කන්නේ ලාා කරන්න
0: දෙන් හම දෙබෑ උන්නාන කන්න ඒ හම වර වාදවල්කුම් කන්න දෙටීම කොමසි ගත හලුන්මෙන් හිංග හික්මතු බාජ ිහිලා මෞදුව හම හදවේ
1: මෞදු දන්නවා ලාස් කර දන් එත පුදුන් තෙරි දිරියුළුමක දිවෙහි සවානුන පේනුම්වා කන්තතයකි කොබෑතු අරුම මෙ දන්නවා ලවාකයකි තිරිතින හතරි සුමෙන්හයි සුමෙන්හයි මිකුළුවා නම්බර් පේසේ මෑම්වෙස් න නොට් කර පෙන දෙැන් හික්මතික බස්තයකි අරුමෙන් කොම්ම දුහකෙ සමදුවස් ෆේෂා ෆේෂුම්ගේ ගොතුන් ආ හිව්වර එල්දුමාශාදෙන් විස්නාලන් නොනි කුරියද්දාන මගෙන් නේගිෆ නොනි ගොන්නින් මන්නේගේ තිබේ පරඇත්තක හම ආ හිවර දිනම ගොතු ගෙනස්තේ බයි දෙත
2: හැකුමතුගේ බස්.

0: පීසමයා
1: අවහ ෆෝන ඩවන්ලෝඩ් කරපා.
2: දත්තා කොළම් නොහරෙ මේ ගොඩි ගයි ශීන්ද අහරෙන් කොළම් හොර ලෆාන දත්තයි ශීන්ද
3: හද අංගලේ හොක්කෝ වර බොඩ ශුක්‍රියා
2: කොද්දවේ කුඩ කුඩ හෙව්කමකුන් එහෙම මීහෙ ගෙදතුරු අමාම්වේ උෆාවෙරි වෙදානේ

එවරෙන් හෙඳුනායි හවීරු අලිෆාන එබහි කව්වලුගේ අජාබං හොෂහලු වානතෙ අදි ලොයාමත්ගේ වගුතු අන්න දුවහු මලායකතුන්නන් අංගවානතෙ ෆිරාවුනුගේ මීහුන් එම්ම ගදෆද වෙගෙන්වා අජාබ එබහි නරකය වද්දවාශේ.

අදි නරකෑගා එවුරෙන් එබහි කාෆිරුන් එකකු අනෙකකා අරාරුම් වානේ හිඳු හඳම කුරාශ සහ එවුරෙන් කුරෙ නිකමිතින් බොඩාවගේ බොඩුන්න බුනානෙති හම කශවරුන් තිමම්මෙන් වීතිය බෑමීහුන්න තබාවගින්නේ සහෙමි අලිෆානුම් බයි නමවෙස් තිමම්මෙන්ගේ කිබයින්තිය බෑමීහුන්න දුරුකොත් දෙවිධාන හිජිත්.

මිහුන් නටකා රේගඩුල විරස් කලාන්ගේ අධිතිය බෑ මිහුන් දිරි උළුමගේ මසක්කෙ කුරම දවාලු අලිකොත් දෙවී රස් කලාන්ගේ හම කශවරුන් අල්ලෝහි මී සකුන්ගේ මච්ච ෆල්ලු වන්තවෙරි රස් කලාන්ගකං කශවරේ එහෙනෙ කමකු මී සකුන් කොර ගෙන මීහුන් ශුකරෙන්න්නු කොරෙතේ.

මීහුම් වෙලින් හෙද්දවි රස්කලාන්ගේ දෙන් මනිතික්කකුන්නේ දෙන් ගඩු ලේකොළකුන්නේ දෙන් එකලාන්ගේ තියබෑ මීහුම් ලකුදින්ගේ ගොතුග මෑමීහාගේ බඩුන් නෙරුවතේ දෙන් තියබෑ මීහුම් බොඩුවේ පුරා ෆොරිහම වුමා හමය ෆෝරුමටකයි දෙන් තියබෑ මීහුම් මුස්කුලුන්න වුමටකයි අදි ඒග කුරින් මරුවා මීහුම් තියබෑ මීහුන්ගේ තෙරෙන් වේ අදි තියබෑ මීහුම් කඩ එළිගම්වා මුද්දතක ෆෝරුමටකයි අදි තියබෑ මීහුම් විෂ්ණුමටකයි

මීහුන් ශරීකුකොන් උළුණු තකිති කොබෑහිජි එවරෙන් බුණානැති එතකෙති තිමම්මෙන්ගේ කිබයිම් බීවගෙන් හිඟජ්ජි අධිකේත මීග කුරින් තිමම්මෙන් එවවෙස් එච්චකං අලුකංකො ගොවා නහදමුයි. අල්ලාහ් කාෆිරු මීහුන් මගු ෆරද්දවනී එපදෙන්නේ.

මිහුන් නරකයාගේ දොරතකුම් වන්නාශ එතාංගා අබද දෙමි තිබෙනමි ගොතුගේ ފަހެ އެއީ ކިބުރުވެރިން ތިބުމަ ހާދަހާ ނުބައިވެގެން ވާތަނެކެ.

බෑ මීහුන්නම් මංපාතක වේ. අධිතිය බෑ මීහුන්ගේ හිත්තවගාවා බේනුන්තක. එතකෙතීගේ මතිීගා දතුරුකො තිය බෑ මීහුන් ෆෝරුමට්ටකයි. අධි එතකෙතීගේ මතිීගයියායි උළඳු තවගා තිය බෑ මීහුන් එත්තනුම් අනෙත්තනම් උෆුල්ලේ.

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු ගඩින් මෙන්දුර

0: हंगार
1: अंगार दो मिंद्र कोरी इकार गड़ फना रहे रिपीट एरे दिया गड़ तेरी हूँ आदि बुद्ध दो होकेरे मिंदमो पार गड़ तेरी हूँ
0: हंगार
2: हम एकनी दिवे ही राज्य क्या डूं
3: गड़ीम ගඩින් ෆස් ගඩි ෆන්සස් හැම් මිනිට් තිරිස් දෙසිකුන්තු අඩෝ සමතේ ගින්දවනි දිවිහි රාජ්‍ය ගඩු එහොන් තෙනිගේ මවුලුමතටක මිරේගේ නමාද වගුත දන්නවාලානම් මිරේගේ මග්‍රිබ් නමාද වගුත වාණී හගඩි 20 මිනිට්ක මිරේගේ ඉෂා නමාද වගුත වාණී හයි ගඩි 40 මිනිට්ක හගඩි 10 මිනිට්ක කුරිය දාණී ඉංග්‍රීසි බහුන් ඛබරු

0: මේ ඊරාන සරහද්දුක කඳුමතිග මිහුරේ ඇමරිකාගේ ලෂ්කරුගේ අහගුරාමති මතින්දාවෝට උෆ්ලා මනවර්තක හමලාදේ මනවර්තක එමිහුන් එගෙන්ගුලේ සාමාන හතියාරා මිච්චසවස් ඊරාන හමලතේ බාමාස් කරේ කොමුගත සලුමෙන්න මිෆෙන්නනි හගුරාම හිඟාත ද ඊරානුගේ මේ අස්කරියාගේ තරුජමාන් බ්‍රිගේඩියර් ජෙනරල් මොහම්මද් අක්‍රමයිනි ඉගේ තො මියද එබේ විදාලෝය පත් ගල් සරහද්දුග හොරි ඇමෙරිකාගේ සතාර බේස් සවමි දෙන්නෙවී බයිත්තන්තනකි එක ගෞන්තහු ඇමෙරිකාය මහදාාපරි බේස්තෝග මිකුරණ එක මසැක්කේ මේ ඇමෙරිකාගේ සතාර බේහ එක්කො සුන්නාපති කොල්ල ඇික මිහා තන ඊරානු හමලාදී ඒ ඊරාන් අස්කරීයාගේ තරජමන් විදාල ඒක මානයකි ඒ තන්තනුගේ බොහුරි එමිහුන්ගේ ජෙටුත ඒ මිහුන්ගේ බේනුකුරා හගුරාමය බොංගලා ජෙටතකා මිසයිල්ලුන් හමලාදෙන් බේනුකුරා ජෙට්තකා මිච්චි රක්කා කුෆර් තන්තනා අධි ඇමරිකාගේ අස්කරී මතින්දා බෝඩ්තකා මේ ජෙට්තක බේනුවා තෙව් රක්කා කුෆර් ගුදන් තකා අලුමන ෆෙන සෝෂල් මීඩියා වීඩියෝ තකන් තන්තන් හම බොඩති අලිෆාන් ගොන්තර එන ඊරාන මිහාරයති ඉලන් කොෆ සතාර බේස් එක්කො හලාකුල්ලා ෆීමේ මිහතන එයි මේ ගල්ෆුග හොරි ඇමරිකාගේ සතාර බේස් එමෙම එමේ ඊරානුගේ බේනුමකි ඊරානු මේ බොණනි මේ ඒ තන්තම් බේනු කොග්ගෙන් ඒ තන්තනු ඊරාන හමලත දේතිය ඒ තන්තන මේ හමලම් මිදෙනි එහෙමෙම දෙපරාතම සමලයම බදවකර ඉඟත ඊරානුම් වෙස් අවගොල්මෙන් මේ ෆෙන්නනි හමලත ෆුලාකුරමුන්දාත ෆුලාකුරා ගොතකි එමියුන් ෆහර ෆහරකන් එමියුන් හමලාදේ තන්තනුගේ අදදු එබ ඉතුරු වෙෆ එමියුන් මේ හමලත දිනුම බේනුකර හතියාර සෙබ තෆාතුවේ මේ ඇමරිකායින් ඊරානුගේ අසේරි ෆෂුගේ සිටීතක හමලත මිදෙනි හොර්මෝස් කණ්ඩෝලි ඒ දතුරුකුරා ඔලොන්දු පහර ඊරානු හුරස් අලාතී ඒකම පුුණ එකමකු මේ ඇමරිකාස් මිහාර අලුමෙන්න්න මි ෆෙන්නනී ඊරානුගේ අස්සේරිෆත් දූකෝ අද ඒගේ ඉතුරක් වෙස් එහෙන් සරහදතව රත්තකව සමලාත දෙමුගින් දත්.
1: සයිෆ මේ හොර්මෝස් කණ්ඩුවලයා ගොලේ ගොතන් මේ රයිස් ට්‍රම්ප් මේ අද ඇමරිකාගේ සෙන්ට්‍රල් කොමාන්ඩු දක්කා වාහකමේ දිමානුවාකම් වෙස මේ රිපොර්ට්තකුන් එබ ාහග කුරවේ දැන් හුර්මුස්ගේ කොන්ට්‍රෝල් නගාාවාකන් ඇමරිකායින් අද ඊරානුම් වෙස මෙවැනි උලාන් කෝෆා දැන් හම එම ගෙන බයිකු සැගෙන් බේනුම්වානිකමකේ මේ උලන්දු පහරු හුර්මුස් මේ හුරස් කුරවේ තෝ මිහාරු
0: කොම්මස් වරක එබ කුරේගතු මිසාලක මෙහර මේ මිසමානුග මේ බෝඩ් ෆාරුව දතුරුකුරා ගොයි බලාලි දෙත්ත සැටලයිට් නිජාම්ත බෙදු නූනි රාඩරු නූනි එනුම් වෙස් නිජාම්තක එබ බලාලිවි එහමේ අලුමට ෆෙනේ එබයිගේත මේ ඊරානුග බෝඩ් ෆාරුස් එබ හුරස් කුරේ මේ ඒ මෙහර බයින ලොගෝවාමි ඒ කණ්ඩෝලිය ගුතුග මේ බයින ලොගෝවාමි දතුරුතක් කුර එකමකු හොර්මෝස් කණ්ඩෝලියය වන්න සරහද්දු හිස්සා කරණි දෙගවම් ඒ අස්සේරිෆා දෙන් එතනුම් මෙදුතරේ මගින් හදාහ මේ බයින ලොගෝවා මේ කණුගේ සරහද්දේ කියාපා බයකෝ අද එතන වෙරි වේගන්න ඕනුනස එකමෙන් නුවනත් එහෙමම ඇමරිකාගේ රයිස් අලුමන ෆෙනිගෙන් දිය මිදි හප්තා මිහප්තා කුරී කොළුගේ ඊලන් කොරෙවි ඒ හොර්මෝස් කණ්ඩෝලි තිමන්නාමෙන්ගේ බෙලුමු දසුගේ මිහාර ඔති මේ එක මේ බෝඩ් ෆහර දත් හුරස්කුරා බෝඩ් ෆහර සලාමතා රක්කාතිරික ෆෝර් කොද්දේ දිනුමට්ටක්කා තිමන්නා ෆීවස් නගම් නිම්ම ඇැීමේ ඊලන් කර කුල්ලියක් ඊරානු මගතු එකව දෙකොලද ඊරානු මියංගනි ඒ බයින ලොගවා මි ගානුත්තේ බොරි මෙහතන ඇමරිකාවසේඒ ගානුන ඇමරිකා සමල කරමුන්ගේ ගානුවනක් ගවාහක මිදන්නවන ඒ ඔර්මෝස් කොන්ඩෝලි අස්සේරිව හිස්සාකුරා ගෞමතකේ ඒ සරහද්දු බලහට්ටානේ එහෙම බයකන් ආ සෙතන්තන වෙරිවගෙන මිහර දුනියගේ මිහාතන මිකාල් බෑරු කණ්ඩෝලිය බොරින් ඇත මුහිම් එතක් කණ්ඩෝලිය හුරීරුග එන් එවස් කණ්ඩෝලිය හුරස්කුරාතියක ෆියන් නුනගේ මිහාතනක මිකම් මේ අයි ඊරානුම් මිහොරයා දෝ ඊරානුම් මෙබුණනී නේ මා කොරී දමන අද මීගේ එතන් හරි කොරීග ඊරානු එබහුරි මේ හොර්මෝස් කණ්ඩෝලි හුරස්කොරා උළඳු පාර මේ ඉන්සාන එහි ෆෝර්කොද්දී හාලුගේ ජෙහිග එහැම එහාලතුග ඊරානුම් මේ අංගනී එකමත් තිමන්නම් ෆියෙන් නගම් බේනු එහැම හොර්මෝස්

0: කොන්ට්‍රෝල් මෙවත සොති ඉරාන ඒ කොන්ට්‍රෝල් එහෙම් බයක නෙගේන ගොතවස් නීන්නාන ඉරානු මුනි අසේරිෆ කලාකුරියස් මුලි ඉරානෝති හොර්මෝස් කොන්ට්‍රෝල් කුරුම තයාරසේ අසේරිෆ රගුණුරිකාමේ නෝනේ කි
1: සයිෆර බඩ ශුක්‍රයාගේ තෝ හිස්සා කලි මාලුමාත and මියදුගේ දුනිය කලිගේ ප්‍රෝග්‍රෑම් ගා අමි බලාලි ඉරාන්ගේ مدنی وسیلت کا حملہ دیں امریکہ کے رئیس انصار دیوون امی مولوہ مہم مولوہ ماتا کے لبن کم گے امید کا واقعی والانا والسلام علیکم

කොම් මේ ෆතියාකන් අලිවිලෙනි ආවාහකේ කෑකු කොම් මේ හවීර නිමිගෙන්දනි අදි මුලින් ආවාහකේ කියාදී කොම් මේ දුහාකු මේ දතුරු කරංජේ ආ මගුත කියාදනි අනෙක්කාවස් ආවාහකේ එකමකු එයින් කොම් මේ වාහකේ කුන් දස්කුරම් වී ආ ෆිලාව හාසිල් කරම් වී ආ ඉබුරතේ

0: ඉතින් මිරේ අම්මගේ මේ ටොප් 5 ගේම් එක පහු බෑවරියා කිව්වරක් අදි දුදෙන් උදේ එහෙන් කොබහ ශහවාස් වරන් උපාවෙච්චින්ගේ තොරමෙන් හැම මේ වරන් උම්මිදු කුරි රේ මේ හැම ඒරුවස් වර ගිනෑන් හැම එහුම් දෙරින් වෙස් බෙදුම් දෙරින් වෙස් මනම ඉන්දියා ශහමා දාණී කත ෆහක අනේ කොබහ තෝ ශහමාගේ මිදේක ෂෝර්තාක
1: Alhamdulillah for the Mesama, Gadafakan Adomaki Aluana Hama, Emmabod Kamiabi Hama Trophy, Winwun Kahala Hamaduanda. Come when I come Mirade, Samaduan Mitanundani Varang Ufalu, then Hamahuri Ham and West Hamabara put a sugary Aluana Tide support Aloipa.
0: Then me Shahama Argumentang Mafaha Kurimini, then give Varumasi Varunagi Mubara took a Bavari, but got a Bavari go to Gaye, then Hama Format Taka Vara Farita Bavari go to Government, Shahama, me Faha Kuriming, then vote in Kantata Korea, India, Iruga, Shahama Hibarakan, Visoraka Badalanade, Miss Media, Hurihamas, the Kabadalikam Gavias, me Armenaham Shahama, photo that the room on that and Mending the finish, Shahamage, me. Nikhamga fahat kat ibu ibu phone nak, ayfarat tak pernah dalam bermain kiki ketum aku tu.
1: Alun bukan ni, hama gadafah kalu benda miade bukan, hama ibu phone ni 50% ke vote awes ekok. Eh ma, barah syukur very bang hama. Alun benda ekani huna huru ke alun benda yagin hama alun benda mihsa bernade meneka.
0: Then Shahama and Bire Badalas Kamga, one in a being at Hamakuria, Babring Kalukotaka, Armena Mire Fenig, Midani Hamavida, Jari, Hidun Taki Lag, and Hamavara Jiti Vedag and Sida, me Kama and Grand Kalyan with him Hamatayara Shabuna, but me Hidun Havak Sabbing at the very.
1: Me Algon favorite Kula, Varaginami Hungahan Kiva, but the Maroon Lani, Algon the favorite Kulavima, the Algon of Visney Find and Algon get lucky Kula.
0: දෙම බාරතේ නිවිගෙන දාර හාසවක ෆරත්තක හුණානක යගින් දෙගෙන හාස ෆරත්තේ ගොත ශහම ෆාහ කොල්ලම් වෙනම ෆරත්තක කොබත
1: එම්මෙ හාසයි හම අබදු සළුගණ ගේ ආයලා එම්මෙ ඒ එම්මෙන් ගේ හිවරුන් අලුගණ මේ මුබාරත ගොෆරතම් බෑරි වේවස් මිහා හිසබන් ආදෙවණේ වෙස් දෙන් වරක් ගින මේ සෝෂල් මීඩියා ගන උදන්නේ තබ්බේ ගේ වෙස් එත සපෝට් කයක එම ජුම්ල කො හම එම්මෙන් එම්මෙන් ඉන්ක්ලූඩ් වානේ එම් බරබඩ ශුක්‍රියා එම්මෙන් නවස්
0: Shahama hai ma good luck inge tha ma ummid ki first pair inge tha ma kya ma score ma save pair ek mere ki trophy upula daane kang yakin den arme na nege ni kong rashakatto khakatto kong gothakatto mere trophy upula da bhi ki daani kong mere rashakko mere swara masak ke kuri inge tha asako mere vote dun kuriya gendiya ru arme na faha kure bhi gendiya ekam mere social media mere news media ka kuri ha man sada ka bada ekam ga vi namo es mere pair inge photo tang ham dauru am dani aadha ki varaka noone den campaign taka arap fori ka rana sugar es adi mere hamay kine mere pair inge amil ufan rasan nuwi kamuga vs male terega vs tafat ekige kota kempenta kuriya gendiya kan album me faha kolla
1: mi
2: Fahipay presents best radio presenter competition 2026 co-sponsored by wholesale point
3: ඉරජ්ජා හරයට කන්ෆර්ම් කොල්ලච්චේ ඒති මිස් වෙජ්ජාම මූලියෙත් එම්මෙ නුබෑ ගඩීගේ

0: السلام علیکم دنیا کھڑی کے مولنگا پروگرام کا مرحبا دانوان دنیا کھڑی کے میدگ پروگرام آئی کی بدل کلی اگن حافظ عبد ستار دنیا کھڑی میں پروگرام کے لگمین دنیا کے مسلم فاق کلوے مہم مکندت ہوگا مچہ تحصیلی ادی تحلیلی گتے کا بلال مٹے کا گنستے پروگرام ہے کم میں پروگرام ہے اس میں حاصل کلنی واقعی مولو کا میدگ پروگرام کے مولو کی ایران کے مدنی وسیلت کا حملہ دیں امریکہ کے رائز انزار دیوون می مولو می مولو گلے اتر تفصیل تدین مٹے کا میدگ پروگرام کا رکن ڈائکی کا پیروانی PSM ge analyst Saif Azhar Azhar war bada marhaba ge to program Saif me America si fam me Iran me demon ge da hamla ta me itura anna hafta ga me fula ko Iran ge engine ge ta sha dem bridge ta sha hamla di de natta lan ka America ge rise Donald Trump me haro e pawe me insaru te wafa den me ki hawar ge me boradane hore insaru ta ke to me kan me gota hinga faane to
1: بسم اللہ الرحمن الرحیم السلام علیکم می اتفاق ری گتا می امریکہ گ رئیس ٹرمپ ای بوے می انجار تک دیوافا می ہر فشائے گین اولے حملہ تا می ویدال فن تین ہفتہ گین دان کما دے گے ترین ان ہفتہ می ویدال وی ایرانو گے برج تکا انجین گے تکا می حملہ می دیوان کما دین می ಎಂಜಾರ ದೆವ್ವಮ ಫಹು ಮೀ ಏಗೆ ಫಹತು ವಿದಾಳುವ ಫ ಮೀನ್ನನಿ ಮೈ ಡಿಮಾಂಡ್ ತಕ್ಕೆ ಕೊರಬಣಿ ದೆನ್ ಮೀ ಅಗಿಗತುಗ ಮೀ ಹಗುರಾ ಮೈಗೆ ಹಾಲತ್ತುಗೆ ಮದನಿ ತಂತನ ಮಿಸಾಲಕ ಇಂಜಿನುಗೆ ತ ಗೊವ್ವ ಅಲಾಫಿಯಾ ಮುಹುರಿಹಾ ನಿಕಮಿತಿಕ ಮೆಲ್ಲಿವೆ ನೀರಾನು ರೈತು ಆಮ ರೈತು ಅಮೇ ಕಣಿ ಸರ್ಕಾರಗೆ ಮಿಹುನ್ನ ಕನ್ನು ಏಗ ಸರ್ಕುರಾಣಿಕೆ ಎಂಬೀಮ ಮೀ ಬೆನ್ನದೊಗ್ಗಾಮಿ ಗಾಣು ತ ಮನಾಕುರಾಕ ಮೇ ಕಮಕ್ಕಿ ಇವಿ ಆಮ ಮದನಿ ತಂತನ ಹಮಲಾದಿನು ಮೀ ಏಯ್ ಅಮ ನುಕುರವೇಣ ಕಮೆ ದೆನ್ ಕಿಹಾ ಬೊರದನೆ ಹೊರಿ ಇಂಜಾರ್ಥಕಿತ್ತು ಅತಿ ಸುವಾಲು ಕುರವಿ ಮ್ಯಾಗಿಗತುಗ ಅಳುಮೆನ್ನ ಮೀ ಮೇ ಆಹಾರುಗೆ ಫೆಬ್ರವರಿ ಮೊಗ ಆಶಾ ವಿಶ್ವನದು ಮೀ ಅಮೆರಿಕಾಯ ಇಸ್ತಿಮಾರಿ ದೌಲತುಂ ಈರಾನ ದೇಮ್ ಫೆಸಿ ಈರಾನ ದೇಕೊಳೆ ಕುರಿ ಹಂಗುರಾಮಾಯಗೆ ವಕಿ ಹಿಸಾಬಕ್ಕೂ ಅಳುಮೆನ್ನ ಫೆನಿಗೆಂದಿ ಹಮ ಅಮೆರಿಕಾಗ ರೈಸ್ ಡೊನಾಲ್ಡ್ ಟ್ರಂಪ್ ಹಮ ಮಿ ಕಹಲ ಇಂಜಾರು ತಕ್ಕ ಹಮ ಈರಾನುಗೆ ಬುರಿಜ್ ತಕ್ಕ ಇಂಜೀನುಗೆ ತಕ್ಕ ಗೊವ್ವಾಲಕ್ಕೆ ಮಳಗೊಂಡು ಹಂದಾವ ಅದೊಂದು ದೆಫಹಾರಿಗೆ ಮತಿ ಹಮ ಎ ಗೊತ್ತಂಗ್ ಇಂಜಾರು ದೇವ್ಯ ಹಮ ಎಂ ಮೇರುಮಕ್ಕು ದೆನ್ ಏನಮೆಸ್ ಮೇ ಅಳುಮೆನ್ನ ಫೆನಿಗೆಂದಿ ಮೀ ಈರಾನುಗೆ ಬುರಿಜಕ್ಕ ಬೊಂಗ್ ಎಳಿ ಅಳ ಬುರಿಜುಗೆ ಮೀ ಎ ಬ್ಯಾ ಹಲಾಕ್ ಕೊಲ್ಲಿ ದೆನ್ ಕಮಕು ಏರುಗದೆಂಗ್ ಅಮೆರಿಕಾಗೆ ರೈಸ್ ವಿದಾಳ್ವಿ ಬ್ರಿಜ ಬೊಂಗಳಿ ಮೀ ಏಯ್ ಮೀ ಈರಾನುಗೆ ಇಂಗಿಲಾವಿ ಲಷ್ಕರು ಹಥಿಯಾರು ಎರಸು ಅನೆರಸ ಗೆಂದಿಯು ಮಟ್ಟಕ ಬೇಣುಂಕುರ ಬ್ರಿಜ ಕಮವಾತಿ ಗೊವ್ವಾಲಿಕ ಏನು ಮಿಸ್ ಮೀ ಫಹೊಂದೆಂಗ್ ಮಾಲುಮಾತ ಹಾಮಗೆ ಆಯರುಗೆ ಏಯ್ ಅದಿ ಹದಂ ಹದಮುಂದಿಯ ಬ್ರಿಜ್ ಬೇಣು ಮಿಸ್ ನುಕುರ ಬ್ರಿಜ್ ಎಮ್ಮ ಏರುಗ ಕಮ್ ಮೆಫೋತಿ ಹಿಂದೆಂಗ್ ಹಮೇ ಕಡೆ ಇಂಜಿನುಗೆ ತನ್ನ ಮಿಸಾಲಕ ಮೀ ಆಳುಮೆನ ಫೆನಿಗೆಂದಿ ಸಾಳಿಸ್ ದೋಗ ಹಂಗುರಾಮಗೆ ಈರಾನುಗೆ ಮೀ ಎಥ ಯೂನಿವರ್ಸಿಟಿಯ ಕಬ್ಬೊಂಗಳ ಎಥ ಮೀ ಮೀ ತಹುಲೀಲಿ ಮೀ ಸಾಕೆ ಸೈಂಟಿಫಿಕ್ ತಂತನಶ ಟೆಕ್ನಾಲಜಿಯ ನೆಕೆಕೆ ರಿಸರ್ಚ್ ತಕ್ಕುರ ತಂತನವೆಸ್ ಮೀ ಬೊಂಗಳ ಅಲ ಕೊಲ್ಲಿ ಸಾಳಿಸ್ ದೋಗ ಹಂಗುರಾಮಗೆ ಮೀ ಏರುಗ ಇಂಜಿನುಗೆ ತಕ್ಕ ಅದಿ ಬ್ರಿಜ್ ತ ಗೊವ್ವಾಲಾಣಮೆ ಏರುಗೆ ದೆವ್ ಇಂಜಾರ್ತ ಅಳುಮೆನ್ನ ಫಾಮ್ ಏಕಂಗ್ ಎಗುತ್ಕನ್ನು ಕುರವ್ವ ದೆನ್ ಬೈ ಫಹಾರು ಅಮೆರಿಕಾಗ ರೈಸ್ ವಾಕ್ಫುಲ್ತ ಉನ್ನಗುತ್ತು ಮೀ ಹೀವೆ ಮಿಸಾಲಕ್ಕ ಮೀ ತಿಮನ್ನ ಬೇಣು ಫುಳುವಾಣಮ ಮೀ ಹಿಂದುಕೊಳಗೆ ತೆರೆಗ ಈರಾಣ ಎಕ್ಕ ಸುನ್ನಾ ಫತಿಕೊಲ್ಲಾಣ ಮಿಸ ಏಕಂಗ್ ಕುರವೇನಿ ಅಮೆರಿಕಾಗೆ ಸಿಫೆ ಮಿಹಾರೆ ಬೇಡು ಕುರ ಹಥಿಯಾರು ಏಕಮೆ ನೋಕುರವೇಣಿ ಏಕಂಗ್ ಕುರವೇಣಿ ನ್ಯೂಕ್ಲಿಯರ್ ಹಥಿಯಾರು ಎಟಮಿಕ್ ಬೊಮೆಂಗ್ ಅಳಾಗೆ ಹೆಮೆ ಮಿಯದುಗೆ ದುನಿಯೇಗ ಅಮೆರಿಕಾಗೆ ರೈಸ ಕವ್ಯಸೇಹ ಫಸೇಹ ಕಮಕ ನೋವಾಣ ಏಕಂ ಕುರ್ಮಕ್ಕೆ ಅದು ಅಮೆರಿಕಾಗೆ ನಿಜಾಮ್ ತ ಹಮ ಜೈಫರ್ನಿ ಗೊತ್ತು ವೆಸ್ ಅಮೆರಿಕಾಗೆ ರೈಸ್ ಅಕ್ಕ ಏಕಂ ಅದು ಏಹ ಫಸೇಹ ನೋ ಕುರಬೇಡಿ ಎಮ್ ವಿಮ ಮೇ ಏಕಾಲ ಇಂಜಾರ್ ತೆವ ದೆವ್ವ ಎಮ್ ಮಿಹಾರ್ ಸ್ಮಿಯೋತಿ ಅನಿಕ್ಕ ಮೇ ಇಂಜಾರ್ ತಕ್ಕೆ ದೆವ್ವಾಫ ಇಂಜಾರ್ ತಕ್ಕೆ ದೆವ್ವಾಫ ಅಡಕ್ಕ ಡಿಮಾಂಡ್ ತಕ್ಕೆ ಮೀ ಕುರವಣಿ ಮೀ ಮೇನ್ ಈರಾನು ಮೇನ್ ಕಂತ ತಕ್ಕ ಬೋಲ ಭಾಷೆ ಎಹೆನ್ ನೋಣಿ ತಿಮನ್ನ ಮಿಕ ಕುರಾಣ ದೆಂಗ್ ಇಂಜಾರು ತ ಬ್ರಿಜ್ ತಕ್ಕ මේ ඉංජීනු ගෙතක බොන් අලා ගොව්වාලානම විදාලුව දෙව ඉන්සාර් අධිස් හම එකොතුක ඇබයි එහෙන්නම ඒක ෆහුන් අරුමෙන්ට මීඩියාගේ එක වසීලෙත්තකුම් මේ හාම ගොතුක දෙ ට්‍රම්ප බේ ප්‍රෙස් කොම්ෆරෙන්ස් තකාදී මේ කංකමුන් එගුඩි ඒ අදි දෙව ඉන්සාර ගොතු මේ කුරිගස් මිදනේ මෙහර කුරි කොළුගේ සම එකකාල ඉන්සාර්ත දෙබ්බාහ එම මෙිාර් සලුන් ගබෝකුරා ගොතුක මේ ඇමරිකා ගැර මේ දෙවි ඉන්සාරකි ඒක කුරව්වම් බේනු පුළුවගින් දෙවි ඉන්සාර්ථකන ඊරාණ ප්‍රශ කොරම නොත බිරුදක්කා ඊරාන් ලබ්වා ඇමරිකා බේනුවා කම කුරුවන් නොත හාසි කුරමට්ටකා දෙවි ඉන්සාරගතු එබස් ඊරාණු හගිගතු සීරියස් කො නුනගයිගත ඇමරිකාග රයිස් මිහාරය දෙබ්වා ඉන්සාර්ථකයි මීග කුරීග සම එකහල තාකුන් තාකුන් විජය ඉන්සාර්ථක මිසාලක කල්ගන් පාහකර නිවකුලිය හතියාරබය එනුන් ගොතක ඊරාණු එක්ක සුනාාපති කොල්ල එස් ගොත එකමකු මිහාරකු එයි නිවකලිය හතියාර ගෙංගුලේ හුරි ගෞමුතවගේ මෙදුගේ බයි බයින ලොක්කවාාවී මොහද හදා ඒ මොහදයින් එම ගෞම ිලාපේ සහ හුරිහා ගෞමකු ඒ ගෞමකක් දෙකොල නොකුන්නට එවීම ඒ නිසාමීනී ගොත රේවෙරිකයින් මා කොරී සමානුග මී ඊරෝෂීමය බොංගලි නවයිස් මිහාරුකය පස්සහ කමක නොවාන ගත
0: සයිෆ මේ ඊරාණක් ඉන්සාර්ත දෙවම ෆෝදෙන් ඇමරිකාගේ රයිස මේ ඩිමාන්ඩ කුරවා ෆාවනී වාහකතවගේ මේස් දෝෂන් අවම ගදි ඇමරිකා අයකු ආ එබ්බසුමෙන් හෙදුම මෙහම මෙ අයකු මේ ඔෆෙද එමබඩ සුවාලකි මේ එබ්බසුමෙ නොහෙදිගෙන් නුවත ඊරාණුන් එබ්බසුමෙ නොහදාගෙන් තෝ මේ ඇමරිකායින් ඊරාණ මිහාරු මේ හමලාත දෙමුම් මෙදනි
1: මේ ආද මේ වර මුහිම සුවාලින් ගත්තිපුර එයි අලුගුම්බෙන් මේ ඇමරිකා රයිස් මේ ඩිමාන්ඩ් කරවි කන්තත්තේකි මේ ඊරානුගේ බ්‍රිජිතකා ඉංජිනුගත ගොව්වාලානමේ ආය බස්සුම හදා අන්නාෂ වාහක දක්ක දැන් මේ හගීගතුග මේ සාලිස් දෝහුගේ මේ හඟුරා මැෆා අලුගුම්න ෆෙනිගින්දී ඒ සාලිස් දෝහෆා හුට්ටාලම් ඇමරිකායන් හමලාත හුට්ටාල මජබූරු වෙස් ඇමරිකාගේ ඒතෙරේගේ සබ ගානු නිසාම්තික මිසාක ඇමරිකාගේ රයිස් අංගවයගෙන් ගවමකා දෙකොළ හඟුරාව ඇමරිකා කොංග්‍රෙස්ක හුද්ද නැති හඟුරාව ෆශෑෆීයා ඒ හඟුරාමේ වකිින් මුද්දතගේ තෙරේග කොංගුරෙස්ස මුෂාලාගේ කොංගුරස්ගේ එපරුවල් ලබ බේඩුම්ද ගානුනි ගොතු හැමි එනුනී එහිසාම මිසාක ගානුන හිලාප ඇමරිකා ගරයිස් එක කොරම්වඥා ඇමරිකා කොංගුරස්සුන් ඒ හඟුරාම හුට්ටු අයම හුට්ටුවන් මජබූරුවන් එහෙමම ට්‍රම්ප කුරෙබ්වි කවකී සාලිස් දුවස් වීම හඟුරාම හමලාත හුට්ටාල ඊරානක් එබ්බස්සුම මෙහිති හමලාත හුට්ටාල මීහම සීදා මිසාක හඟුරාම මේ ගානෝනිගතුන් කොරියන් නොගෙන් දෙවේති හුට්ටාලුම් ලීකම නොබුණම නොත එකන් දුනිය නොදක්කම් වැගෙන් මි කොරගකමකි මෙදුවරේ ගෞම්තක මෙදුවරේගෙන් ඊරාන් ලබ්වා හමලත හුට්ටාල එබ්බසුම ඇති හමලත හුට්ටාලුම් එබ්බසුම මෙහර හිලාපි කොම්බෙත්තු ඒගමානක හමලත හුට්ටාලුමගේ එබ්බසුම හදාප දෙපරාතුන් ඊරාන ඉස්සුමාරි දවලතුන් ඇමරිකා ඉස්සුමාරි දවලතුන් ඊරාන බොංගල මුන්දිය දියුම් හුට්ටුමකන් අයි ඇමරිකා එක්ක හෙදි එබ්බස්සුම ඒක බණකි හමලත හුට්ටාලුම එබෝතේ එබ්බස්සුම ඒක ෆම් අලුමෙන්න මි ෆෙනිගෙන්දී පාකිස්තාන ගතරු මෙදුවර වේගෙන් MOU එක හෙදි තක් MOU මි හෙදි ෆස්ට් තලස් දුවහු මුද්දතුක තෙරේක දෙපරාතුන් වාහක දක්කෑගෙන් මේ ඒහුරි මස්සලතකන් හල්ලු හොදා ඒ හල්ලුතන් හිමනේ දායිමි සුල්හායක එබ්බස්සුම හෙදුමට්ටක ඒක මානකි හමලත හුට්ටාලුමගේ එබ්බස්සුම ඔව්වා අනික්කා විහෙදි MOU සොයිකුරි දෙපරාතු සොයිකෝ දෙබ්බස්සුම බෙන්නුත දෙවන එබ්බස්සු MOU කි දායිමි සුල්හායගේ එබ්බස්සුම හෙදුමට්ටකා එකුලවාලි රෝඩ් මැප් එක කොම්බෙත්තු හිලාෆ්වේ එහෙම එබ්බස්සුම අනික ඇමරිකාගේ රයිස් මි ඩිමාන්ඩ් කරබනේ වාහක දක්කන් අන්නාශේ මේ ඇමරිකායෙන් බේනුමේ ආ එබ්බස්සුම හදන් නුහදැසිය මෙහි මෙහි හදන හැමවීම එබ්බස්සුම නැතිගෙන නන්නු ඉඟතමුත මිහාතන එබ්බස්සුම හදාෆ එබ්බස්සුන් තක ඛිලාෆ් වෙෆ මෙතේ අවුමෙන්න මි ෆෙන්නනි ඇමරිකා මිසාලක මිහාරේ මිහාරේ කුරණි ඊරාණ දෙකොළ හගොරා මේ කුරණි හම තිම්මන ෆාර ඉඟතෝ මේ මේක කුරීග දෙහස් ෆන්සීස් වනාහර ඇමරිකා ඉස්රායිලුන් ඊරාන බොන් එලිවස් ඊරානු ඇමරිකායෙන් එදිගෙන් ඇමරිකා බේරුම් වෙගෙන් ඇමරිකා එක්ක ඊරානුගේ නිවුක්ලියර් ප්‍රෝග්‍රෑම් අගුලේගතුන් ආයබ්බසුම හදම් වාහක දක්කා හොරිහක්කම නිමෙමුන් දනිකො ඉස්රායිල් ෆොනවා ඊරාන බොන් එල ඒක පහුම් මීහර්ගේ ෆෙබ්‍රුවරි මහ අශාවිස්සන දුහ ඇමරිකා ඉස්තිමාරි දවලුතු ගුලියෙන් එෆ්හර ඊරාන හම හඟුරාම ෆෙෂී ඉරුගා මේ ජෙනීවා වාහකත එත දොහ වන්දෙන් බේවුණු වාහකතක පහු ඒගේ ටෙක්නිකල් වාහකත ඔස්ට්‍රියයාගේ වියනාග බාවන් මේ තාවල් කොෆෝයි දොහග කුරිදු හමලත ෆෙෂි එහෙම ඊරානුගේ ඉඛලාස්තරකම අලගොම්මන එබෆෙනේ මිකව ඒ වාහකතක දක්කා එබ්බස්සම හදම් බේණුමගේ ඊරානු එබදේ ගෝලයක් කොමෙ ෆහරකෝ මිෆහරොස් මේ ඇමරිකාගේ රසේ ඩිමාන්ඩ් කරවන අනෙක් මේ ඊතුරු ආයබ්බස්සම කදා ඊරානු මේ අංගනි දොරු බන්දෙන්නුවේ එකම කොත් තිමන්නාමෙන් මිහාරුගේ බේණුමෙන්නුවේ මිහාලතුගේ ඇමරිකායක අයබ්බස්සම හදම් මිහාරුගේ ඒගේ මාහොල නැත මේ ඊරාන් මියංග නැහැඹීම මේ එබ්බස්සුම නැති ගන්නු මෙවල නිකි ආ එබ්බස්සුම හැදා කොමිෆාරුගේ එබ ඇමරිකායේ ඇඛිලාෆ
0: සයිෆ් මේ ඊරාණන් එක එක ඉන්සාරුතා මේ දෙවවා කොමිෆාරුක මාලාස්තකෙන් වෙ මුලි වාහකතන් අනෙක් කොළ මේ අඹුරාලයෙන් මේ එඹුරේ ෆද ගොතක වෙස මේ රයිස් ට්‍රම්ප් මිගෙන් දරණි වාහකත දක්වමු දැන් මිහාරු මේ විදාළවනි ඊරාණන් ඒනයි ගුලාෆිකම දැන් එබ්බසුමෙන් හදම් බේනු වෙගෙන් හුෂාලාෆිකම දැන් හම එම් මොහිම සවල්ක වානි ඊරාණු මිකම මෙදෝ මිකී කේත ඔබනනි
1: මේ වර බොඩ ඇමරිකාගේ රයිස්ගේ ෆරාත්වන් අවුමෙන ෆෙන්න කමෙන් එද්දෝ දක්කා වාහක්ෆුල මේ එහම ඉරුකුලන් නුවෙන්ස් මුලි වාහක්ෆුල එක්කු බදලුවගෙන් දා නොනි අනෙක් කොළන් එඹරිගෙන් දා හාලත මීගේ කුරීග සවුමෙන් නම් මිකමාගොලි මේ හඟුරාමයගොලිගත හිංග ආෆ්‍රිකන්තත්තක බලයරුග මේ ඇමරිකාගේ රයිස් ඒ විදාල විදාළුමක ස්තෙද නු කරුමෙන් එහම ඒ හිදු කොළ තෙරේග අවුමෙන ෆෙනිගෙන් දේ ඊරානු වාහකත ඊරානු හරිජියගේ තරජමාන ඒ වාහකත දොගු කරෙම් විකන් ඒක මානේ කි මේ ඊරානු මේ ඇමරිකාය වාහක දක්කන් ඇමරිකාගේ රයිස් කනුගුල මේ මිසාලක මේ පහුන් හිඟා දිය කන්තක බලයරුග හොර්මෝන්ස් කන්ට්‍රෝලි ෆීනියග වාහක දක්කාෆා අජෙහිගෙන් අදෝ විදාළොයි ෆී නුනගන්සේ මේ නගන් තිමන්දස්සහ බේනුවා කමෙන් ඕනේ ඒක බදලුග මිහාරු ගල්ෆ් ගවමුතකුම් නිම්මැෆිය ඇමරිකාගේ ඉන්වෙස්තක කරු හගීගතුග මේ ආහිරුග මේ හුරයාකම ඒ හාවගෙන් දියරු එවෙස් තෙදෙන්නු එහෙම මිකා බෑවරු කංක ඇමරිකාගේ රයිස් දක්කවා වාහක් ෆුලේ එහෙම කුනිස් වාහකුර ඊරානකුම් එවස් වරක ඉතු බාරන කර හර ඇමරිකාගේ රයිස් ඒ දක්කා වාහකුට දෙන්නේ ඇමරිකාගේ තේරේග තිබදාන බයකු ට්‍රම්ප් විදාළවා හා වාහක් ෆල ගබුල් කොක්ගෙන් වනේ ඇල්ගුමට එ ෆෙනේ මේ ඇමරිකාගේ රේ සබ මේ සෝශල් මීඩියා පලටෆෝර්ම නමිල්ල පලටෆෝර්ම ගෙන්ගුළුවා ඒක එක එක වාහකතල්ලියන ඒවාගතකි ඇමරිකාගේ මීඩියාගේ වසීලෙත්තකු මිසා ටීවීතක බලයරුග මේ ඇමරිකාගේ රයිස් ට්‍රම්ප වෆාතිරි චෙරල්තකේ බොහුරි මේ මීඩියා ඇමරිකව වඩායගෙන් ෆුරතවෙස් කුරවේ කමකේ මීඩියා ආම බේර් කොල්ල ගෑගඩක මිසාලක මස්සූරු දුනිය මස්සූරු මේ වියුගත මේ මිහර ඇමරිකාගේ රයිසක රයිස් චැනල්තක දෙකොළවරු ඒ මේ ට්‍රම්ප් බේරු ෆුළුවා ගොත හවරුණු ෆතුරාත් එහෙම මේ මිහර දොගු මිසාක හගීතා හිලා වාග ට්‍රම්ප් මිසාක ඊරානු තිවන ගුලාෆිය කුරිෆාර සම මේ හගුරාමය තෙරේග සෙත දුහක එත ෆහර් විදාළුයි ඊරානු ගුලාෆිය දැන් ඊරානුගේ ඛාරිජි වසීර් විදාළ තිබන්නේ කන්නු ගුලේ ඊරානුගේ එහවරාතු වාහතක ખાસ සම්බන්ධ පාර්ලිමේන්තු ගවයිස් මොහම්මද් බාගිර ගාලිබාෆ් විදාළ තිබන්නේ කන්නු ගුලේ දැන් සුවාලු උපදින කාකත්ත ගුලේරු වරබොඩ ශක්කතක උපදින ඊරානුගේ තෙරේග මේ අනෙක් ඇමරිකාගේ රයිස් මේ එතෙරෙන් ඒ වකික් බයකා මුවාමලෙ කොරවෑගෙන් මේ කන්තත්තක හල්ලු හොද මසේ කුරෙන ඊරාන් තෙරේගේ සර්බට් ශක්කුත උපදිගෙන් දිය මේ කුරීග මේ හඟුරාමගේ තෙරේ මේ පෙබ්‍රුවරි මහු දෙන් එකමකු හගීගේ නාමයෙන් දියේරුග මින් එබ්ස් වාහකේ තේ දකන්නුයි දෙන් එකමකු ට්‍රම්පේ දක්කා වාහක් පුලත බොඩුකොග්ගෙන් ಫತುರ ಮೀಡಿಯಾತಕ್ಕೆ ಬೋರಿ ಅಮೇರಿಕಾ ತೇರೆಗೆ ಏ ಸೀದಾ ಹಮ ಅಮೇರಿಕಾಗೆ ರೈಸ್ ಹರದು ಕೊರವಾಗೆ ಕೊರ ದೆನ್ ಅಮೇರಿಕಾ ಮಿಹಾರ ದೆನ್ ಅಮೇರಿಕಾಗೆ ಎಮ್ಮೆ ಟ್ರಂಪ್ಗೆ ವಾಹಕತೆ ಎಮ್ಮೆ ಬಡ ಮೀ ಫತುರ ಎ ಚನಲ್ಲಕ್ಕೆ ಫಾಕ್ಸ್ ನ್ಯೂಸ್ ಎಮಿಹುಂ ಏಯ್ ದೆನ್ ಟ್ರಂಪ್ ವರ ಲೋಬಿವ ಚನಲ್ಲ ಕವಾಣಿದೆ ಮಿಹಾರ ಅವು ಮುನ್ನ ಎಬ್ಬ ಫೆನೆ ನೂಸೇರಿನ ದೆಕೊಳ ಹಮ ಅಮೇರಿಕಾ ಸರ್ಕಾರ ವರ ಹರುಕಸಿ ಫಿಯೋಳ್ತಕ್ಕೆ ಅಳ ಮುಂದಾತ ಬೈ ಚನಲ್ ತ ಲೈಸೆನ್ಸ್ ಬಾತಿಲ್ ಕೋ ಹಗುರಾವೆ ತೆರೆಗೆ ಸೆಕಂ ಕುರವ ಫೆವೆನ್ ಮೇ ಬೈ ಚನಲ್ ತಕ ಇಂಜಾರ್ ದಿ ಮೇನಿ ಗೊತ್ತಕ್ಕ ಹಬರ್ ನುಫತೋರಾಫಿಯಾ ತೆಮ ನಮ್ಮ ಕೈಮಂಗಿ ಲೈಸೆನ್ಸ್ ಬಾತಿಲ್ ಕುರಾಣಮೆ ಬೈ ಚನಲ್ ತೆ ಬುಹುರಿ ಹಮ ಮೀ ಜುರುಮಣ ಕೊಫ ನೂಸ್ವೆರಿನ್ನ ದೆಕೊಳ ಫಿಯೋಳ ಅಳಾಫ ನೂಸ್ವೆರಿನ್ನ ಮೀ ಬೈಕಾಲ ಎಕ್ಸಸ್ ಖಂಡಾಲಾಫ ಮೀ ಫಂಡಿನ್ನ ಮಿಕಾಲ ಬ್ಯಾವರು ದತ್ತಿತ ಎಬ್ಬ ಕುರಿಮತಿ ಕುರಿ ಹೆಮಿಮ ಹಾಗೆ ತುಗ ಮಿಹಾರ ಅಳಗೊಂಡು ಗಬು ಕುರಾವತು ಅಳಗೊಂಡ ಫೆನ್ನ ಮಂಜರ್ ತಕ ಬಲಾಯರುಗ ಕಂಕ ಹಿಂಗಾಫ ಹೋಗುತ್ತ ಬಲಾಯರುಗ ಮಿಹಾರ ಅಮೆರಿಕಾಗ ಮಿತಿ ಮೀಡಿಯಾ ಅವರ ದೆಕೊಳು ಮೀ ಸರ್ಕಾರ ಏ ಎಮಿಹಂ ಬೇಣು ಆಗುತ್ತೆ ಏಕಂಕ ನುಕುರಾತಿ ಏ ದತಿ ಕುರುಮ ಫಿಯೋಳಾಳ ಹೆಮಿಮ ಮೀ ಟ್ರಂಪ್ ದಕ್ಕ ವಾಹಕ ಫುಳ್ತ ಮೀ ತೆದೆಕ್ಕಮ ದುನಿಯ ಗಬು ಕುರೆಯುತ್ತ ವಾಹಕ ಫತುರ ಮೀಡಿಯಾ ತಸೆಬೋ
0: ಸೈಫ್ ಮೇ ದೆಫರಾ ತೊಮ್ಮೆ ಬದಲ್ ಕೊರ ಮುಂದ ಹಮಲಾತಕ ಬಲಾಲಾಯರು ಒಮ್ಮೆ ಈರಾನು ಅಮೆರಿಕ ದು ದಿಫಾಣಿಕಮ ಬೆಲೆವೇತೋ ದೆಂಗ್ ಮಿಹಾರು ಈರಾನು ಅಮಿ ರದ್ದು ಹಮಲಾತ ವರ ಬೊಡ ಮೇ ವರುಗದ್ ವೆಫಾ ದೆಂಗ್ ಇತುರ ಫುಳಾಕು ಫಾವಾಕಮ ವಿಸ ರಿಪೋರ್ಟ್ ತಬ್ಬೊನೆ ದೆಂಗ್ ಈರಾನ್ಗೆ ಅಮಾಜ್ ಹುರಿ ಕೊನ್ ದಿಮಾಯಕತ್ತೋ ಮಿಹಾರು
1: ಅದೇ ಮೀ ಅಳುಮಿನ ಮೀ ನಿಮಹುಗೆ ಅವ್ವನ ದೋಹಂ ಫಿಶಿಗೆ ರೇಯಾ ಹಮಯ ಹಮ ಅದಿ ಮಿಹಾರ್ ವೆಸ್ ಈರಾನು ಶ್ರದ್ಧು ಹಮಲಾತ ಅದೆ ಮುಂ ಎ ಬಗೆಂದೆ ಅದಿ ಅಮೆರಿಕಾ ಹಮ ಈರಾನುಗೆ ಎಕಿ ರತ್ತಕ ಮೀ ಮಿಸೈಲ ಡ್ರೋನ್ ಬೇಣು ಕೊಗ್ಗೆಂಗ್ ಅದೇ ಹಮಲಾದಿ ಅದಿ ಬೊಂಗಳ ಮುಂಸೆ ಬಗೆಂದೆ ಮೀ ಬೊಡ ಅಮೆರಿಕಾ ಮೀ ಹಮಲಾತದ್ದೆನಿ ಈರಾನುಗೆ ನೀ ಹೊರ್ಮೂಸ್ ಖಂಡೋಳಿಗೆ ಅಸೇರಿ ಫಶವಾಗುತ್ತ ಮಿಹುನ್ನ ಸಿಟಿ ತಕಶ ಹೊರ್ಮೂಸ್ ಖಂಡೋಳಿಗೆ ತೆರೆಯಗ ಮಿಹುರಿ ಈರಾನುಗೆ ರತ್ತಕ ಏ ರತ್ತ ಹುಗ ಹೊರಿ ಅಮೆರಿಕಾಗೆ ಸೆಂಟ್ರಲ್ ಕಮಾಂಡು ಬುಡಾಗುತ್ತು ಮಿಹು ಮಿ ಹಮಲಾತದ್ದಿನಿ ಈರಾನುಗೆ ಡ್ರೋನ್ ಸೈಟ್ ತಕಶ ಮಿಸೈಲ್ ಸೈಟ್ ತಕಶ ರಾಡ ಸಿಸ್ಟಮ್ ದೆಂಗ್ ಅದಿ ಏರ್ ಡಿಫೆನ್ಸ್ ಸಿಸ್ಟಮ್ ತಕ ಮೀ ದಿಫಾಯಿ ನಿಜಾಮ್ ತ ಗಾಯಂ ಕೊಫ್ ಹೊರಿ ತಂತನ ಕಮ ಬುಣನಿ ದೆಂಗ್ ಹೆಣ್ಣಮ್ಮೆ ಸಾಳುಗುಮೆಣ್ಣ ಮಿಹಾತನ ಮೀ ಫೆನಿಗೆಂದಿಯ ಮಂಜರ್ ತಕ್ಕ ಬಲಾಯರುಗ ಮೀ ಹಮಲಾ ತೆಬುರ ಆಮ ತಂತನ ಸಮಾಜ ಈರಾನು ಈರಾನ್ಗೆ ಸರ್ಕಾರಗೆ ಹೆಲ್ತ್ ಮಿನಿಸ್ಟ್ರಿಂಗ್ ಹಾಮಕುರಿ ಮೆದು ಹಾಮಕು ಫೆಬ್ಬವೇ ಆಮುಂಗೆ ತಿರಿಸ್ ಫಸ್ಟ್ ಮೀಹು ಮಿಹಾತನ ಮರ್ವೈದ್ಯಕ ಆಮುಂಗೆ ಹಿಂಗೆ ತಮ್ಮ ಮೀ ಅದಿ ಏ ಸಿಫ್ಯಾನ್ ನುಲ ಸಿಫ್ಯಾಂಗ್ ಈರಾನುಗೆ ಅಸ್ ಲಷ್ಕರ್ತವ್ಗೆ ಮೀಹುಂಗೆ ಅದದನ್ನು ಆಮುಂಗೆ ತಿರಿಸ್ ಫಸ್ಟ್ ಮೀಹು ಮರುವೆ ತಿನ್ಸತೇಕ ಮೀಹು ಜಹಂ ವಿಫಾಕಮ್ ಮೀ ಏಗಮಾನೇಕಿ ಮೀ ಆಮು ತಂತನ ಹಮಲಾತ ಎಬ ಅಮಾಜುವೆ ಆಮ್ ತಂತನ ಮಿಸಾಕಾಗುಮಣ್ಣ ಫೆನಿಗೆಂದಿಯ ಮೀ ಬುಧ ದೋಹುಗೆ ರೇ ಕ್ಯಾನ್ಸರ್ ಹಾಸ್ಪಿಟಲ್ಗೆ ಕ್ಯಾರಿಯ ಅಮೆರಿಕಾ ಸಿಫ್ಯಾಂ ಬೊಂಗಳಾಗಿ ಯಥಾಂಗ ತಿಬಿ ವರ ಕ್ರಿಟಿಕಲ್ ಕುಡಕುದಿಂಗ್ ಹಾಸ್ಪಿಟಲ್ಗೆ ವಾಗಿ ಕ್ಯಾನ್ಸರ್ ಬಲಿಗೆ ಕುಡಕುದಿಂಗ್ ಮೀ ಯಥಾಗೆ ಆವಾಲಿ ಹೊಡೆ ಡಾಕ್ಟರ್ ಇದ್ದಾಳು ಕ್ರಿಟಿಕಲ್ ಕಮು ಮೆಷಿನು ನಟ್ಟಾನುಲ ಮೀ ಏನ್ ತಾಕ ಬದೋಕ ಹುರಿ ಹಾ ಕುದಿಂಗ್ ಬದೋಕೊಫಿಯೇ ರೇನ್ ರೇನ್ ಹಮ ಮೇ ಮಿಹಿರಿ ಮಿಸಾಲಕ ತಿಮನ್ನಾಮೆ ಮಿ ಹಮಲಾದೆನಿ ಬಲಾಫ ಟಾರ್ಗೆಟ್ ಕೊಫ ವಾಕಿ ತಂತನ ಕಷ್ಟೇ ಅದೇ ಅಮೆರಿಕಾ ಸೆಂಟ್ರಲ್ ಕಮಾಂಡ್ ಬುಂಜಸ್ ಹಗೀಗತಕ್ಕೆ ಏನು ಅಮೆರಿಕಾ ಈರಾನುಗೆ ಏಕಿ ರತ್ತಕ ಅಳುವಣ್ಣ ಹಮಲಾತ ದೇತಂ ಮಿ ಫೆನ್ನೆಂದೆ ಅಮೆರಿಕಾಗೆ ರೈಸ್ ಎವೆ ಇಂಜಾರು ಕೊರವಾಫ ಹಮಲಾತ ಇತುರ ಫುಳಾ ಕೊರವ ಹಾಕೆ ಏನ್ ತಂತ ದೆಂಗ್ ಈರಾನು ಹಮ ರದ್ದು ಎಬ್ಬದೆ ಹಿಂಗೆ ತೊ ಈರಾನು ರದ್ದು ಹಮಲಾತ ಅಮಾಜು ಮಿ ಕುರಣಿ ಗಲ್ಫ್ ಗಾಮ್ಥೌಗ ಹುರಿ ಅಮೆರಿಕಾಗೆ ಅಸ್ಕರಿ ಬೇಸ್ತಕ ಅಮೆರಿಕಾಗೆ ನಮಿ ಅಸ್ಕರಿ ಬೇಸ್ತಕ ಅಸ್ಕರಿ ಹರಕತ್ತ ಹಿಂಗ ತಂತನ ಅದಿ ಮೀ ಈರಾನು ಸರಹದ್ದುಗ ಕಾಂಡುಮತಿಗ ಮಿಹುರಿ ಅಮೆರಿಕಾಗೆ ಲಷ್ಕರುಗೆ ಹಗುರಾಮತಿ ಮತಿಂದ ಬೋಟ್ ಉಫ್ಲ ಮನವರ್ತಕ ಹಮಲಾದೆ ಮನವರ್ತಕ ಎಮಿಹುಂಗೆ ಗೆಂಗುಳೆ ಸಾಮಾನು ಹತಿಯಾರ ಮೀಚಿಸವೆಸ್ ಈರಾನು ಹಮಲಾತ ಎಬ್ಬ ಅಮಾಜ್ಕುರೆ ಕೊಮ್ಮಗತ್ ಸಾಳುಗುಮೆಣ್ಣ ಮಿಫೆನನಿ ಹಗುರಾಮೆ ಹಿಂಗಾತ ದ ಈರಾನುಗೆ ಮೀ ಅಸ್ಕರಿಯಾಗ ತರುಜಮಾನು ಬ್ರಿಗೇಡಿಯರ್ ಜನರಲ್ ಮೊಹಮ್ಮದ್ ಅಕ್ರಮೈನಿ ಹಿಂಗೆ ತೊ ಮಿಯದು ಎಬೆ ವಿದಾಳು ಎಫ ಗಲ್ಫ್ ಸರಹದ್ದುಗ ಹೊರಿ ಅಮೆರಿಕಾಗೆ ಸತಾರ ಬೇಸ್ ಸತಾರ ಬೇಸು ಮಿ ದೆನ್ನೆವಿ ಬೈತಂತನಕ್ಕಿ ಎಕಿ ಗೌಂತೋಗ ಅಮೆರಿಕಾ ಮಿ ಮಹಾದಾಫರಿ ಬೇಸ್ತೋಗ ಮಿ ಕುರಣ ಎಕಿ ಮಸಕ್ಕೆ ಮಿ ಅಮೆರಿಕಾಗೆ ಸತಾರ ಬೇಹೆ ಎಕ್ಕ ಸುನ್ನಾಫತಿ ಕೊಲ್ಲಾಫಿ ಮಿಹಾತನ ಈರಾನು ಹಮಲಾದಿ ಈರಾನ್ ಅಸ್ಕರಿಯಾಗೆ ಥರಜಮಾನ್ ಮಿ ವಿದಾಳು ಹೇಗೆ ಮಾಡಿಕೆ ಎ ತಂತನಗೆ ಎಬುಹುರಿ ಎಮಿಹುಂಗೆ ಜೆಟುತ ಎ ಮಿಹುಂಗೆ ಬೇಣುಕುರ ಹಗುರಾಮ ಬೊಂಗಳ ಜಟ್ತಕ ಮಿಸೈಲು ಹಮಲಾದೆ ಬೇಣುಕುರ ಜೆಟ್ತಕ ಮಿಚಿ ರಕ್ಕ ಕುಫುರ್ ತಂತನ ಅದಿ ಅಮೆರಿಕಾಗ ಅಸ್ಕರಿ ಮತಿಂದ ಬೋಡ್ತಕ ಮಿ ಜೆಟ್ತಕ ಬೇಣುವ ತೆವ್ ರಕ್ಕ ಕುಫುರ್ ಗುದನ್ ತಕ ಅಳು ಫೇನೆ ಸೋಷಲ್ ಮೀಡಿಯಾ ವಿಡಿಯೋ ತಗೊಂಡು ತಂತಂಗ್ ಹಮ ಬೊಡತಿ ಬೊಡತಿ ಅಲಿಫಾಂಗ್ ಅಂತಾರ ಏನೇ ಈರಾನ್ ಮಿಹಾರ ಯೋತಿ ಇಲಾನ್ ಕುಫ ಸತಾರ ಬೇಸ್ ಎಕ್ಕೊ ಹಲಾಕುಲ್ಲ ಫೀಮೆ ಮಿಹಾತನ ಎಯ್ ಮೇ ಗಲ್ಫು ಗೌರಿ ಅಮೆರಿಕಾಗೆ ಸತಾರ ಬೇಸ್ ಈರಾನ್ಗೆ ಬೇಣುಮಕ್ಕಿ ಈರಾನ್ ಮೇ ಬುಣನಿ ಮೀ ಎ ತಂತಂ ಬೇಣು ಕೊಗ್ಗಿಂಗ್ ಎ ತಂತನು ಈರಾನ್ ಹಮಲಾತ ದೇತಿಯೇ ತಂತನ ಮೇ ಹಮಲ ಮಿ ದೇನಿ ಎಂಬಿಮ ದೇಫರಾತ್ ವಸ್ ಹಮಲ ಎಬ ಬದಕುರ ಹಿಂಗೆತ ಈರಾನ್ ವೆಸ್ ಅವಳು ಮಿನ್ನ ಮಿ ಫೆನ್ನನಿ ಹಮಲಾತ ಫುಳಾಕುರ ಮುಂದಾತ ಫುಳಾಕುರ ಗೊತಕಿ ಎಮಿಯು ಫಹರೆ ಫಹರಕ ಎಮಿಯು ಹಮಲಾದೆ ತಂತನುಗೆ ಅದದು ಎಬ ಇತುರುವೆ ಇತುರುವೆ ಫ ಎಮಿಯು ಮಿ ಹಮಲಾತ ದಿನುಮ ಬೇಣುಕುರ ಹಥಿಯಾರು ಸೆಬ ತಫಾತುವೆ ಮಿ ಅಮೆರಿಕಾಯಿಂಗ್ ಈರಾನ್ಗೆ ಅಸೇರಿ ಫಶುಗೆ ಸಿಟಿ ತಕ್ಕ ಹಮಲಾತ ಮಿದೆನಿ ಹೊರ್ಮೋಜ್ ಕಂಡೋಳಿ ಏ ದತ್ರಕುರ ಅವಳೊಂದು ಫಾರ ಈರಾನು ಹುರಸಳಾತಿ ಏಕಮ ಬುಣೆ ಏಕಮಕು ಮೀ ಅಮೆರಿಕಾ ಸ್ಮಿಹಾರ ಅವಳು ಮಿನ್ನ ಮಿ ಫೆನ್ನನಿ ಈರಾನುಗೆ ಅಸೇರಿ ಫ ದೂಕೋ ಅದು ಹೇಗೆ ಇತುರವ್ವೆಸ್ ಏನು ಸರಹದ್ದವ್ ರತ್ತಕವ್ವೆಸ್ ಹಮಲಾತ ದೆಮುಗಿಂದ
0: ಸೈಫ ಮೀ ಹುರ್ಮುಸ್ ಕಂಡೋಳಿಯ ಗೊಳೆ ಗೊತ್ತೊಂಗ್ ಮೀ ರೈಸ್ ಟ್ರಂಪ್ ಮೀ ಅದು ಅಮೆರಿಕಾಗೆ ಸೆಂಟ್ರಲ್ ಕಮಾಂಡ್ ಒಂದಕ್ಕ ವಾಹಕ ಮೀ ತಿಮಾನುವಾಕಂ ವಿಸ ಮೀ ರಿಪೋರ್ಟ್ ತಕೊಂ ಎಬ್ಬ ಫಾಹಗ ಕುರೆವೆ ದೆಂಗ್ ಹುರ್ಮುಸ್ಗೆ ಕಂಟ್ರೋಲ್ ನಗಾಫಾವಾಕಂ ಅಮೆರಿಕಾಯಂಗ್ ಅದಿ ಈರಾನುಂ ವಿಸ ಮಿವಣಿ ಉಲಾಣ್ ಕೋಫ ದೆಂಗ್ ಹಮ ಎಮ್ಮೆ ಗಿನ ಬೈಕು ಸೆಂಗೆಂ ಬೇಣುಂ ವಾಣಿಕಮಕಿ ಮೀ ಉಳಂದು ಫಹರು ಹುರ್ಮುಸ್ ಮೀ ಹುರಸ್ ಕುರೆವೆ ತೋ ಮಿಹಾರು
1: ಕೊಮ್ಮೆ ಸ್ವರಗೆ ಎಬ್ಬ ಕುರೆಯಂಗೆ ತೋ ಮಿಸಾಲಕ ಮೀ ಮಿಹಾರು ಮೀ ಮಿ ಜಮಾನುಗ

0: ඇමරිකා රයිස් අගමට ෆැනිගෙන්දිය මිදි හත්තා මිහත්තා කුරී කොළුග ඉලාන් කොරවී හොරමෝස් කඩෝලි තිමන්නාමෙන්ගේ බෙලිමු දසුග මිහාර ඔොති මේ බෝඩ් පහර හුරස්කුරා බෝඩ් පහර සලාමතා රක්කාතිරිකම් ෆෝර් කොද්දේ දිනුමට්ටක්කා තිමන්නාම ෆීවස් නගම් නිම්ම ඇැීමේ ඊලාන් කොර කුල්ලියක් ඊරනු මගතු එකවා දෙකොළො ඊරනු මියංගනි එබයින ලොගවා මිග ුත්තේ බොරි මහතන ඇමරිකාවසේඒ ගානුන ඇමරිකා සමල කොරමුන්ගේ ගානුවනක් ගවාහක මිදන්නවන ඒයි අවරමුස් කොඩෝලික අස්සේරිව හිස්සාකුරා ගෞමතක ඒ සරහද්දු බලහට්ටානේ එහෙම් බයකංගා සිතන්තන වෙරිවගෙන මිහර දුනියක මිහාතන මිකාල් බෑරු කණ්ඩෝලිය බොරින් ඇතු මුහිම් එතක් කණ්ඩෝලිය හුරීරුග එ එවස් කණ්ඩෝලයේ හුරස්කුරා තියක ෆියන් නුනගේ මිහතනක මිකම් මේ අයි ඊරනුම් මෙහොරයා දෝ ඊරනුම් එබුණනී ඒ මා කොරී දමන අද මේගේ එතන් හරි කොරී ඊරනු එබහුරි මේ හොර්මෝන්ස් කණ්ඩෝලි හොරස්කොරා ඔොළඳ පාර ඉන්සාන එහි ෆෝර්කොද්දී හාලුගේ ජෙහික හැම මේ හාලතුග ඊරනුම් මේ අංගනී එකමත් තිමන්නම් ෆියෙන් නගම් බේනු හැම හොර්මෝස් කොන්ට්‍රෝල් මෙවතො සොති ඊරාණ කොන්ට්‍රෝල් එහෙම් බයක නෙගේන ගොතවෙස් නීන්නාන ඊරනු ගුණික් අසේරිප කලාකුරිය මුලි ඊරානෝති හොර්මෝස් කොන්ට්‍රෝල් කුරුම තයාරසේ අස්සේරිෆ රගුණුවරිකාමෙන් නෝනේ කි
1: සයිෆර බඩ ශුක්‍රයන්ගේ තෝ හිස්සා කලි මාලුමාත අන්ද මියදුගේ දුනිය කලිගේ ප්‍රෝග්‍රෑම් ගා අමි බලාලි ඊරාන්ගේ මදනි වසීලතක හමලා දෙන් ඇමරිකාගේ රයිස් ඉන්සාරු දෙවොන් අමි මාලුව මොහිම මාලුමාත කෙලබුන් කම්ගේ උමීද කවකි වලානම් අස්සලාමු අලයිකුම්

0: szédámaga. Admi szédámag, többé falamna gulvár nember két tine tine hatere szumenghely szumenghely, iszlámi kantataká, ahogáfa behe uzára, divirágyik adugolni hundé programe, mi, mire egy program, többé falamna szuáltaká, jadubantaká, dén ilme, többé falak bárvédánnama, többé falaki asseh Hasan Musafikri, anna többé falaki asseh Atif Abubakur, többé falamna neke vadájába tibbe, többé falam gulvár nember két tine tine hatere szumenghely szumenghely, almana mihar többé falak gulvár mihiri, Said Muhammad. Assalamu alaikum Said.
1: Wa alaikum salam.
0: Kehne to hal hal
1: hal barabar hum barangal
0: baat khuba sawal hai shayad
1: sawal ke ami yahan argon mein nahi rakhu main iski to hai sabko ka wahan se sama namaz boli ga namaz kura mein
0: hai
1: na wahan ke koi sajda dam mein bol kuriya go ngosa alag ka wahan ka sambandh mein kaha ta jo ngosa hum ne tum ek kon kala kam to hai
0: shaykh hasan musafir ki kitab dal mein kam be hota
2: ane gondi kuriya gend ni to no te na gondi kuriya jehla
1: gondi se gend de na ko
2: අලන කුරියක බේෆලක ජවාබ් දෙන්නර දෙන නමාදුග ඉතුරු හරකත්ත ගිනවමකි ඒ නමාදුම් නමාදු වාසද වේදවරුකම එහෙම නමාද කොම්මෙන් බේනුම් වා හරකත බේෆර කුරුමකි මනාකමෙන්නු දැන් ඔති ගොඬිවස් මේ කොම්ම රකෝතක ෆහත ජස්සා කුරිය ජස්සා හෙදුමකි ඒ නමාදුක තරගෙන වේ ඉතුරු හරකත්තක කවනේ ගොතන් නොහෙදුම් බොඩ රංගලි ඒක බතුග දැන් ඒකේ බේෆලොන් ගොඬියක මේ ඉෂින්දගේ මිතිබ්බවනේ ඒකේ හාලත් මෙදරුනි මිසක කකෝ හලක ඔෆතේ බේෆලොන්ස් කකුදුකස ඒකේ හාලත් බේෆලොන් මිසක ගොඬි හැම ඒ දෙකකෝ දෙමෙදන් එක්ක වද්දාගෙන් සපතේරේ රංගල වදගෙන් සබතිබ්බව එම්මෙන්නක හෙන්න නොසේදේන නේම එක්ගතකි රංගල සප වදෙපාදි ගොඬියා එක්කන් හුරවේන මෙගතන් හුරුන් එහෙන් නුහුරවේනම ගොඬි ෆාතජ්ජසුමකි ෆාතුන් නමාදු කුරා මීහං සජිත ජං උඳගුවන කම හැමම ගොඬි සෆක බාටා දැන් එයා කොන් හොරවේ වරකම් හුරුම් කොම්මෙ සජිතයක දාම්විම ගොඬි කුරිය ජස ෆාතජ්ජස හෙදුන් එයෙම එම්ම රංගලුක කම් උණු ෆනේ හරකත්ත ගිනවා තිබ
1: ආදා
0: برابر فریدا کو سوال کی
3: ಜಸ್ವಾಲ್
0: ಮಸೇ ನ ಫರ್ತನ್ ಸವಾಲ್ ಕುರವ
3: ಫರ್ತನ್ ಸವಾಲ್ ಕಿ ಹಗ್ಗೈ ಬಾತಿಲ್
0: ಹಗ್ಗೈ ಬಾತಿಲ್
3: ಆ ಏ ದೇಕನ್ ಮಹ ಕೊ ದೇಬಾ
0: ಹಗ್ಗ ಬಾತಿಲ್ ದೇಕನ್ ಮಹ ಕೊ ದೇಂಬೆ ಆ ಹಿಂಗವ ತಿಕ ಮ ಬೆಹತ ಅವರ ಶೇಖ್ ವಿದಾಲ್ ವಾಚ ಹಸ ಮಸ ಫಿಕರ್ ಶೇಖ್ ಕಿ ಕತ ವಿದಾಲ್
2: ಮಿಹಾರು ಮಿ ಅಲನ್ ಮಿ ಹಗ್ಗೈ ಬಾತಿಲ್ ಮಿಗೆ ಬದನೆ ಹಮ ಸವಾಲ್ ಕುರಿ ಗುತ ಬಲಾರುಗ ಹಗ್ಗಕಿ ಅಲ್ಲಾಹ ಕದಾಂಗ ರಸೂಲ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಅಳುನ್ನ ಗೆನ್ನವ ಗೆನಸ್ತೆಫಾಫವ ಮಿ ಮ್ಯಾಮ್ ಮತಿವರ್ ಇಸ್ಲಾಂ ದೀನು ಗಂಗವಾಫ ಗೊ ಇಂಗೆ ಏ ಮ್ಯಾದ ಗೊತಕಂ ಅಳುನ್ಮೆನ್ನ ವಿಸ್ನನ ಗೊತ ಅಳುನ್ನ ದಣ್ಣವಂ ಏಂಗೆ ಗೊತ ಬಾತಿಲಕಿ

0: ගඩින් ෆතිව් හතර ගඩි 30 මිනිට් මේ දිවි රාජ්‍යය ගඩු.
1: හිදායතුගේ මගුදායතු.